මගේ වයස 13යි. අපේ අම්මයි මමයි තව සහෝදරයෝ සහෝදරයන් 5 දෙනෙක් එක්ක ජීවත් වෙනවා. මම ඉන්නේ දුෂ්ක පළාතක කැලේක. අලි ගොඩක් ඉන්නවා. එයාලා ගොඩක් ලොකුයිලු. හොල්වලක් කැන්තියනු. අලි ලස්සනයිලු. එයාලා නරකයිලු. අත්දැකීමක් තියෙනවා අලිගේ ක්‍රියාකාරකම නිසා අපි බයයි. එනවා මිනිසුන්ට පන්නනවා වාහනවලට වාහන කඩනවා ගස් කඩනවා මම අලින්ට කැමති නෑ

0: එදා සේකත්තේ දුව ඉස්කෝල යනවා. අපි ගොවිතැන් තමයි කරන්නේ කුඹුරු වැඩ. ඊට අමතරව ගොඩබෝග හා වට්ටක කොමඩු වගේ දෙයක් හදනවා. හානි කරලා තියෙනවා ගොඩ ඉස්සල්ල වට්ටක හදලා තිබ්බා. ඒ තලිවට කඩාගෙන ඇවිල්ලා සම්පූර්ණ වට්ටක කොට විනාශ කරලම දැම්මා. අපිට තියෙන ගොවිතැන් වැඩ කටයුතු කරන්නේ අලි ප්‍රශ්නේ තමයි. අලි ප්‍රශ්නේ තමයි මේ පැත්තේ උග්‍රම වෙලා තියෙන්නේ.
1: People grow crops in areas with elephants, and the elephants come and raid their crops. So when an elephant comes and destroys your crops, you and your family are going to starve. We were talking about millions of people, millions of houses. We are talking of hundreds of thousands of acres of cultivation. So over almost half the country that are coexisting with elephants in Sri Lanka. Many of them are coexisting with conflict.
2: Vaidya, ee aawan aliye kara are ape ballu metana hitiya kohomare paai 45 pahada athi otene gena kota ira kohomare eha pele ekak kaya gehuwa kaya gahanakota ape ballu gena metana gini goda ga budi ena hitiye ira thanna elowone giya aliya passe kiyana ballu da ballu kaya gehuwa passe diga ira man torch ekak gahala ba me elowe lok torch ekak wahum kala alluwa alla wahanakota ali ekek ඉන්න එක මේච්චර ඇත්ත සාමාන්‍ය උසේක අපි
3: ආහාර එහෙන් අපි ඉතින් කොච්චර හරි ටෝච් එක ගහගෙන බලාගෙන ඉන්නවන උදේ පන්දර හෙට යනකම්
2: කොහොම හරි
3: නැත්තම් ඉතින් දෙනා ෂොට් එක නියමටම මේ කුමුරු හේටම දැන්
4: පාක් දිහා
0: නැගින්න නේද කියන හවස ගිහිල්ලා තමන්ගේ මේ වගා කරන බිමේ හවස 4 ඉඳලා පහව උදේ 6 විතර යනකම් රාය පහන් කරනවා. එය පහන් කරන්නේත් ගස්තුර පැල් හදාගෙන ඒ ගහ උඩනගෙන හවස කාලා අපි කාලා බේලා
1: the farms are some distance away from the house, so the man of the house has to go and guard the cultivation in the night, and then all the time he's wondering what's happening in my house. Are my children and my wife safe?

0: Same way the family is wondering, is my father safe? Will he come back tomorrow?
1: රම රචින දානවා අලි බෝම්බ දානවා ඒ වගේ ගොඩාක් දේවල් එක එක උපක්‍රම යොදනවා අලියාට ඒ බැරිම තරක් වුණොත් අලි අපේ පස්සෙ එලෝගෙන එනකොට අපි කරන්නේ දුවගෙන ගිහලා දඩ දඩ ගාලා පැලට නගිනවා වටේට ටෝච් එක ගහන ඉඳලා අලි එනවා අලි එනකොට අපි පැලෙන් වහිනවා බැහැලා ඊට පස්සේ අලිත් එක ගිහලා මූ වෙන හැප්පෙන ළඟට යනවා ගිහලා අලි වෙටි දානවා කෑ ගහනවා

0: We have more than 450 elephant deaths reported every year, a large part of which is due to human-elephant conflict. So I think when people understand that as much as we are scared of elephants, we have reason to be. But elephants have greater reason to be scared of people.
1: ඉතින් බයයි ඉතින් මේ දරුවත් එක්ක ඉතින් වෙයි නෑ ඉතින් ඉස්සින්න මත් දෙන්න කියලා තමයි මිනිස්සු කිව්වේ.

0: ගන්නේ හරි කරදරයි කියලා මේ හින්දා මේ වගලා දෙන්න. ආඩුව මේ විසින් මැදයි.
1: මේ තියෙන තත්ත්වයද අලින් සහ මිනිසුන් අතර සහජීවනයක් නෑ.

ඔව් කොහොමද ඒක බලපාන්නේ? කැලෑ විනාශ කරන එක. මිනිස්සු කැලෑව ටික ටික විනාශ කරනවා නේද? ඒ නිසා අලි ගමට එනවා. අලින්ගේ මම්පෙත් අහුරලා